සෞඛ්‍ය නැ මොකේ ලොදියම නයිරු ඕකිද බ්ලක් කර අයි මොසොනදරි පුරෝ ගේලා මනෝ බබරයන් මෙරා තෙරිවොස්.